දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා

ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් සමග වේවා.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි

කරන්නට යන සියලු කටයුතු සිත

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර විනදෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවන්.
1: සිදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සිදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: සුදිලේ ගුවන් විදුලිය සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව, පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය, පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකි. පස්වරු 5 සිට මතුදින ලෝදිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව, පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගුවනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදිල ගුවන්විදුලිය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
0: සුදුල

0: පින්වතුන්, සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තැන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවත්.
1: පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම් නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම, පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: සංසාර සාගරයෙන් අලස නොවි ඈතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මොක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුන බැස වීරියෙන් යුතුව
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇතිවෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: සැදැහැවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, අපි කවුරුත් සසරේ ඉපදී ඉපදී යන මේ සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග කියන සංයුක්තේ පෙන්නවා මේ දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයාගන්න බෑ. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරු, මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායති, පටන්ගත් කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝ සසර ගමන. මේ දීර්ඝ සංසාර ගමනේ එළුව වෙලා ඉපදිච්ච වාරවල බෙලි කැපුම් කාලා ගලාගෙන ගිය ලේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් බුදු ඇසින් දැකලා අපට දේශනා කරනවා. කුකුල්ලු වෙලා හරක් වෙලා නොඑක් ආත්මවල ඉපදිච්ච වාරවල සසරේ බෙලි කැපුම් කාලා ගලාගෙන ගිය ලේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම අනමතග්ග සංයුක්තේ මාතුත්ථඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ බුදුරජාන් වහන්සේ වදාලා මේ දීර්ඝ සසර ගමනේ එක පුද්ගලයෙක් අම්මාවරුන්ගෙන් බීලා තියෙන කිරි ටික මේ මව් කිරි ටික එකතු කරත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. එහෙමනම් අපට පේනවා අපි ගෙවාගෙන ආපු සසර ගමන මොනතරම් දීර්ඝ සංසාර ගමනකද මේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් අපි යන්නේ. පින්වතුනි, මේ සංසාර ගමනේ අපි කාටත් සසර පුරුදු තියෙනවා. ඒ සංසාර පුරුදුත් එක්ක තමයි මේ සත්‍යයන් සසර ගමන් කරන්නේ. ඒ සසර පුරුදු හැටියට පෘථග්ජන කෙනාගේ සංසාර පුරුද්ද බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි පෘථග්ජනයාට සතර අපායේ මහගෙදර වගේ තැන. ඔහුගේ පුරුද්ද තියෙන්නේ නිතර නිරේට ඇදිලා නිතර නිතර තිරිසං අපායට ඇදිච්ච පුරුද්දක්, නිතර ප්‍රේත අපායට අසුර අපායට ඇදිච්ච පුරුද්දක් තියෙන. ඒ පුරුද්දට අනුව හැම මොහොතේම හිත ඇතුලේ තියෙන මේ ලෝභ ద్వේෂ මෝහ ආදී අකුසල් මතුවේවි මතුවේවි අපාය පැත්තට හිත ඇදෙනවා. දැන් බලන්න, ඔබ මේ කොච්චර බණ ඇහුවත් පින් කරගන්න ඕනෑ කියලා හිතනවා, මේ සසර භයානකයි කොහොම හරි ගැලවෙන්න ඕනෑ කියලා හිතනවා. හැබැයි ඒ හිතුවට ඔබේ හිත තුළ ඔබ ධර්මාවබෝධය ලබන තෙක්ම ඔබේ හිත ඇතුලේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයක් අලු යට ගිනි පොකුරු වගේ සැඟවිලා තියෙනවා. හොයන්න බෑ. ඒවා ඒ පුද්ගලයන් තුළ එක එක ස්වරූපෙන් බලපවත්වනවා. සමහර වෙලාවට දැන් ඔබ ද්වේෂය ගැන හිතන් මිනිසුන්ට කේන්ති යනවා. මේ බණහන ඔබටත් බොහෝ දෙනෙකුට ගත්තොත් හිතට කේන්තියක් එනවා. හැබැයි මේ හැමෝටම එකම සිදුවීමක් වෙන්න පුළුවන්. එක විදිහට කියන් තියන්නේ ඒ අයගේ සංසාර පුරුදු එකිනෙකාට බලපානවා. බුදුරජාණන් වහන්සේ මේ සසර පුරුදු මත මේ කේන් තියන ස්වභාවයේ ද්වේෂයේ ස්වභාවය මේ ලෝකේ ඉන්න මිනිස්සු කොටස් තුනකට බෙදුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සමහර අය ඉන්නවා කේන් තියනවා හිතට තරහක් ඇති වුණාට පස්සේ ඒ හිතේ ස්වභාවය හරියට දිය ඇඳ ඉරක් වගේ කියනවා. ඔබ දන්නවා දියේ ඉරක් ඇඳට පස්සේ ඒ ඇඳපු සැනින් ඒ ඉර මැකිලා යනවා. ඒ වගේ සමහර අයට හිතට කේන්තියක් යනවා, සැනින් තරහ යනවා. හැබැයි ඒ අය සසර ද්වේෂය ඇති වුණත් ඒ ද්වේෂය පාලනය කරන්න සසර පුරුදු කරපු අය. අපි දන්නේ නැහැ මේ බණහන අය අතර පෙර සසරේ බ්‍රහ්ම ලෝකවල ඉඳලා ආපු අය ඉන්න පුළුවන්. පෙර සසරේ මෛත්‍රී ධ්‍යාන වඩලා මෛත්‍රී සමාධිය වඩලා කල්ප ගණන් බ්‍රහ්ම තලවල ඉඳලා ඒ පින ගෙවල අවසන් කළ මනුස්ස ලෝකෙට ආපු අය අපි අතර ඉන්න පුළුවන්. මේ සමාජයේ දිව්‍ය ලෝකවල පෙර සසරේ භාවනා කරපු අය, සමාධිය වඩපු අය, ඒ හිත දමණය කළ සසර පුරුදුකම් ඇති සංසාර පුරුදු ඇති සමහර චරිත හිතේ ස්වභාවය බුදුරජාන් වහන්සේ පෙන්නවා ද්වේෂයක් තරහක් ඇති වුණා. ඒක හරියට දී ඇඳ ඉරක් වගේ තරහ ඇති වෙනවා. පින්වතුනි, මේ ගැටෙන ස්වභාවය අරමුණු එක්ක ගැටෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අනාගාමි වෙනකොට. ඔබ දන්නවා සෝවාන් වෙච්ච පුද්ගලයාටත් කාමරාග පටික සංයෝජන ඒ විදිහටම පවතිනවා. සෝවාන් ඵලයට පෙනෙන පුද්ගලයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන තමයි සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නේ. කාමරාග පටිග ඒ සංයෝජන ඔහු තුළ පවතිනවා. කෙනෙක් මේ ජීවිතේ වීරිය වඩලා සකදාගාමී ඵලයට පත් වුණොත් ඒ කෙනා තුළත් කාමරාග පටිග තියෙනවා. හැබැයි තුනී වෙලා සම්පූර්ණ නැතිවීමක් වෙන්නේ නැහැ. තුනී වීමක් අනාගාමී ඵලයට පත් වෙනකොට තමයි මේ කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ. පටිගය කියන්නේ ගැටෙන ස්වභාවය. අරමුණු එක ගැටෙනවා. දැන් බලන්න ඔබට තරහ යනවා කියන්නේ කේන්ති යනවා කියන්නේ ඔබ මේ අරමුණු එක තමයි ගැටෙන්නේ. ඇහැට පේන ඒ රූපත් එක්ක ඔබ ගැටෙනවා. ඔබ අප්‍රිය අමනාප රූපයක් ඇහැට යොමු වෙච්ච ගමන් ඒ රූපයත් එක්ක ඔබ ගැටෙනවා. කවුරු හරි ඔබට බනිනව ඇහුනොත් කනට අමිහිරි අප්‍රිය අමනාප හඬක් ඇහිච්ච ගමන් ඒ හඬත් එක්ක ගැටෙනවා. ඔබට නාසයට උපාකමැති සැරක් ගන්ධයක් ආපු ගමන් ඒ ගන්ධයත් එක්ක ගැටෙනවා. ඔබ අකමැති දෙයක් ඔබට දිවට දැනෙනවා. සමහර වෙලාවට ඔබ කන්න ගියාම ඔබට ගල් කැටයක් හැපුණා වෙන්න පුළුවන්. සැනින් කේන්ති යන අය ඉන්නවා. ඒ පුංචි දේ ඇති කෙනෙකුට කේන්තියක් උපදව ගන්න. ඊළඟට කයට දැනෙන පහස, හිතට ගලාගෙන එන අරමුණු, මෙන්න මේ ආයතන හය ඔස්සේ ඔබේ හිතට ගලාගෙන එන ඔබ අප්‍රිය අමනාප අරමුණු එක තමයි මේ ගැටීම කියන එක උපදින්. අනාගාමි වෙන කෙනාට තමයි සම්පූර්ණයෙන්ම පටික සංයෝජනේම දුර වෙනවා. එතකොට ඔහුට මොන විදිහ අරමුණක් ආවත් ඒකට ඇලෙන්නෙත් නැහැ. කාමරාග සංයෝජනයක් දුර වෙලා පටික ඒකත් එක්ක ගැටෙන්නෙත් නැහැ. පින්වතුනි එතකන් තරහ යන ස්වභාවය තියෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්වුවා හොඳට හිත දමනය කරගත්ත, හිත පාලනය කරගත්ත, කාලයක් මෛත්‍රී භාවනාව වඩපු කෙනෙක්ගේ හිතේ ස්වභාවය හරියට දිය ඇඳ ඉරක් වගේ. ඊළඟට අපි ජීවත් වෙන සමාජයේම ඔබ බලන්න, ඔබ අතර, ඔබේ යාළුවෝ අතර වෙන්න පුළුවන්, ඔබේ ඥාතීන් අතර, ඔබේ දරුවෝ අතර වෙන්න පුළුවන්, ඔබ ජීවත් වෙන නිවසේ, ඔබ රසාව කරන තැන සමහර පුද්ගලයෝ ඉන්නවා. එකම සිදුවි සමහරලාට පුංචි විහිළුවක් ඇති. හැබැයි ඒ මොහොතෙම කේන්ති යනවා. දවස් දෙක තුනක් කතා කරන්නෙත් නැහැ. ඊළඟට දැක්කහම අහක බලා ගන්නවා. එක්ක ගස්සගෙන යනවා. එතකොට මේ විදිහට දවස් දෙක තුනක් ඒක හිතේ තියාගෙන පැසෝ පැසෝ ඉන්නවා. හැබැයි සමහර අය ඉන්නවා දවස් දෙක තුන යනකොට ඒක ආයි හිතෙන් අමතක වෙනවා. ආයි හොඳට හිනා වෙලා කතා කරනවා. අර පරණ දේවල් ඔහු අමතක කරලා දානවා. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවා වැල්ලේ ඇඳ ඉරක් වගේ. දැන් බලන්න වැල්ලේ ඉරක් ඇඳට පස්සේ ඒ ඉර දවසක් දෙකක් තුනක් යනකොට මැකිලා යනවා. ඒ වගේ සමහර පුද්ගලයෝ හිතට ද්වේෂයක්, තරහක්, කේන්තියක් ආවට පස්සේ ඒ මොහොතේ මේක යටපත් කරගන්න තරම් හිත වඩල නැහැ, හිත දියුණු නැහැ. ඒකේ ආදීනව ඒ මොහොතේම තේරුම් ගන්න බෑ. ඒ ද්වේෂය ඒ මොහොතේම තමන් ඒක පිළිගන්නවා. බොහෝ දෙනෙක් ඒකට කරුණු ගොනු කරනවා. අසවලා මට මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා. ඒක හිත හිතා විඳවනවා. හිතේ තව තවත් ද්වේෂය උපද්දවනවා. හැබැයි ඒකේ හොඳක් තියෙන්නේ ඒ ද්වේෂයේ දිගට දිගට ගෙනියන්නේ දවස් දෙක තුනක් යනකොට ආදීනව සිහි කරලා සමහරුන්ට හිතෙනවා අනේ අපි මැරිලා යන මිනිස්සු. මොකටද අපි මේ තරහ වෛර දිගට අරගෙන යන්නේ? ඔන්න ඔය උකත ඇරලා දානවා. අන්න එහෙම හිතෙනවා. එහෙම හිතුණාට පස්සේ ඒක හිතින් බැහැර කරලා ආයි හොඳට කිසිවක් නොවුනා වගේ අර දේ හිතෙන් අතහැරලා හොඳට ජීවත් වෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්වුවා මේ ලෝකේ ද්වේෂය උපාදාන කරගන්න සමහරු ඉන්නවා. ද්වේෂය ආහාර කරගන්න අය ඉන්නවා. මේ ලෝකේ සත්වයන් අතර සමහර අමනුෂ්‍යයෝ, යක්ෂයෝ ගැන ධර්මයේ සඳහන් වෙනවා ද්වේෂය ආහාර කරගන්න යක්කු ගැන. ඔවුන්ට ඒක ආහාරයක්. දැන් ඔබ බලන්න සමහර අයට ওই තරහකාරයන්ට බැන බැන ඔවුන්ට උපක්‍රම සැලසුම් කර කර ඊළඟට තරහකාරයන්ගේ විනාශය ගැනම හිත හිතා සිහින මව මව කන්න බොන්න ඕනෙත් නැහැ. සමහරුන්ට කෑම කෑවද කියලා ඇහුවත් ඒක කන්න ආසාවකුත් නැහැ. අනුන්ට බැන බැන, අනුන්ට ද්වේෂ කර කර හිත අර ද්වේෂයෙන් නිකන් බඩක් පිරিলা වගේ. එතකොට ද්වේෂය ආහාර කරගන්න, ද්වේෂය උපාදාන කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන සමහර මේ සංසාරේ ඒ සසර ද්වේෂයම පුරුදු කර කර කෙලෙස් තුළම ජීවත්වෙමින් ආපු සමහර පුද්ගලයෝ ඉන්නවා ගලේ කෙටු ඉර හා සමානයි කියන. උපමාවකට පෙන්වුවේ ගලේ ඉරක් කෙටුවා වගේ. දැන් බලන්න ගලක ඉරක් කෙටුවට පස්සේ ඔබ දැකලා ඇති සෙල්ලිපි. අවුරුදු දහස් ගණන් පරණ සෙල්ලිපි තාම තියෙනවා ඒ ගල්වල. ඒ වගේ සමහර අයට තරහක් වෛරයක් ද්වේෂයක් ගැටීමක් ඇති වුණාට පස්සේ ඒක දිගටම මැරෙනකම්ම ඒකෙම එල්ලිලා ඉන්නවා. ඒකට තව තව කරුණු එකතු කරගන්නවා. ඒවට එකතු කර කර එකතු කර කර මැරෙනකම්ම හිත හිතා ඉඳලා මරණ මංචකේ අතහරින්න කැමති වෙන්නේ. සමහරු ඉන්න ඔබ අහලා ඇති සමහරු මැරෙනකොටත් මම මැරිලා හරි මුංගෙන් පලිගන්නවා කියාගෙන මැරෙන එවැනි පුද්ගලයෝ ඉන්නවා. එතකොට යාගේ වෛරය ඊළඟ ආත්මයට අරගෙන යනවා. ඒවට ධර්මයේ කියන්නේ සසර වෛර, සංසාර වෛර බවට ඒ වෛරය දිගට අරගෙන යනවා. ඔබ අහලා ඇති කාළි යක්ෂණීගේ කතාව ධම්මපදයේ සඳහන් වෙනවා ආත්ම 500ක සංසාර වෛරයක් හැටියට. එතකොට සමහර වෛර ආත්ම 100 ගණන් සංසාරي අරගෙන යන වෛර තියෙනවා. උපෝපං ආත්ම භාවවල මේ වෛරක්කාරිය මුණ ගැහුණාට පස්සේ සසර අර වෛර උපදින. මේ සංසාර වෛර කියනව හරිම පුදුමයි. ඔබට හිතෙන්න පුළුවන් කෙනෙක් දැන් සමහරු කෙනෙක්ගෙන් පලිගන්න හිතන්නේ ඒ තරහකාරයාගෙන් පලිග අරගෙන ඔහු මැරුණාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතනවා. හැබැයි එතනින් අවසන් වෙන්නේ කර්මයත් එක්ක සසරි පැටලි පැටලි යනවා. සමහර වෙලාවට ඔබ පලිගත් පුද්ගලයා ඊළඟ ජීවිතේ සතෙක් හැටියට ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ඒ සතා මැරෙනකන් හපා කනවා. සමහරු සර්පෙක් හැටියට එකම පුද්ගලයාට පන්න පන දෂ්ට කරන සර්පයෝ ඉන්නවා. සමහර වෙලාවට අසල්වැසියෙක් හැටියට, සහෝදරයෙක් හැටියට, දරුවෙක් හැටියට, දැන් බලන්න බිම්බිසාර රජුරුවන්ට තමන්ගෙම දේවියගේ කුසේ දරුවෙක් හැටියට පිළිසිඳගත්තේ පෙර සංසාර හතුරා. පලිගන්න මාපු ගමනක් සසරි. ඒ වෙනකොට බිම්බිසාර රජුරෝ බණහල සෝවාන් වෙලා තමන්ගේ රාජකීය උයන කුටි සෙනසුන් හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරා. මුල් කාලේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයා. කොච්චර පින් කරගෙන හිටියත් සංසාර හතුරා පලිගන්නම පස්සෙන් ආවා. දේවියගේ කුසේ දරුවෙක් හැටියට පිළිසිඳ ගත්තා. කුසේ වැඩෙනකොටම මේ ලකුණු පහළ වුණා. දේවියට ඇති වුණේ දොළ දුකක් හැටියට තමන්ගේ ස්වාමියාගේ පපුව පළලා ලේ බොන්න. අනාවැකි කියන අය කියන්න ගත්ත ඔයනම් උපදින්න ඉන්නේ රජ්ජුරුවන්ගේ හතුරේ. ඔයනම් රජ්ජුරුවන්ගේ හතුරේ. හැබැයි රජ්ජුරුවෝ කොච්චර ආදරේ මේ දරුවා නැති කරන්න දේවියට ඉඩ දුන්නේ. මේ දරුවා ඉපදුනාට පස්සේ පුදුම ආදරෙන් දරුවා හදා වඩා ගත්තා. හැබැයි කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් මේ වැඩෙන්නේ සංසාර හතුරා. පලිගන්න මාපු සසර හතුරේ. තරුණ වයසේ ඉනකොට පාප මිත්‍ර සේවනයේට එකතු වෙලා කොච්චර පලිගත්තද. අවසානයේ බිම්බිසාර රජුරවන්ට වද දීලා වද දීලා කන්න නොදී හිර කරලා තිබ්බ හිරේට දාලා. ඊළඟට යටිපතුල් පළලා ගිනි පොකුරු උඩ පව ඇවිද්දෙව්වා කියන. දස වද දීලා බිම්බිසාර රජුරවන්ව මැරුවි. පීටු ඝාතන අකුසලයක් කරගත්තා. එතකොට මේ වගේ සංසාර හතුරු එක එක ස්වරූපයෙන් මතුවෙන්නට පුළුවන්. ඒ නිසා පින්වතුනි ද්වේෂේ වෛරේ ආදීන ඔබ නිතර සිහි කරන්න පුරුදු වෙන්න. හිතට තරහක් ද්වේෂයක් එනකොට ඒ මොහොතේම ඔබ ආදීනව සිහි කරොත් දැන් බලන්න අර දී ඇඳ ඉරක් වගේ ඔබට හිතේ හටගන්න තරහව එතනම ප්‍රහාණය කරගන්න පුළුවන් නම් ඒ මොහොතේම ආදීනව සිහි කරගන්න පුළුවන් නම් ඒක දුර දිග යන්නේ නැතුව එතනම සංසිඳවා ගන්න පුළුවන්. ඒකට අදාළ වෙන ඒකට වැදගත්ම වෙන කාරණා තමයි ඔබ ආදීනව සිහි කරන්න. හිතට තරහක් ආවට පස්සේ හිතන්න බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වෙ මේ ද්වේෂය කියන්නේ ගිනි අඟුරු ගොඩක් තියෙනවා. ගිනියම් වෙච්ච ගිනි අඟුරු ගොඩක්. කෙනෙක් කාට හරි ගහන්න කියලා තමන්ගේ අතින් මේ ගිනි අඟුරු ටික අරගෙන තව කෙනෙකුට ගහන්න සූදානම් වෙනවා. ඔහුට මොකද වෙන්නේ? අනුන්ට ගහන්න පෙර තමන්ගේ අතමයි පිච්චිලා යන්නේ. ඒ නිසා ද්වේෂයෙන් අන්ධ වෙච්ච කෙනාට සමහරලාට තමන්ට වෙන අනතුරු පේන්නේ. සමහරු කියනවා මං අපායේ ගියත් කමක් නැහැ. එතකොට බලන්න ඔහු අපාය යන්න තමන්ට වෙන අනතුරු පේන්නේ නැතුව ඔහු ඒ ආදීනවේ නොදක ඔහු ඒකටත් කැමති වෙන. ඒත් කමක් නැහැ හතුරගෙන් පලිගත්තර කමක් නැහැ කියලා. සමහරු කියනවා මං හිරේ ගියත් කමක් නැහැ. එතකොට බලන්න තමන්ට වෙන විපත විනාශේ තමන්ගේ අනතුරු ගානක්කත් නැතුව පලිගන්න හිතුනට පස්සේ හිත ඒ මට්ටමට ආදීනවයට බය නැති වෙනවා. ඒ නිසා පිංගතුනි අපාය බය හිතන්න. මේ සසරි කොච්චර මේ අනුන් නිසා අනුන්ට වෛර කිරීම නිසා නිරේ ඉපදිලා ඇද්ද? සසරි කොච්චර නම් අනුන්ට වෛර කර කර ඇවිල්ලා තිරිසන් ලෝකවල ප්‍රේතාපායවල දුක් විඳලා ඇද්ද? කොච්චර මැරුම් කාලයක්ද, පිහියනුම් කාලයක්ද? ඒ විදිහට ඔබට හිතන්න පුළුවන් නම් අන්න ඔබේ හිතේ හටගන්න ද්වේෂයේ වෛරයේ තරහව ඔබට යටපත් කරගෙන සංසිඳවා ගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ අපි කතා කරන්නේ මේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයට අයිති මේ ද්වේෂයෙන් වෛරෙන් අනුන්ට වෛර කරන්න යන පුද්ගලයාට මෙලවදීම දිත්ත ධම්ම වේදනීය විපාක හැටියට කැරකිලා එන කරුණු හතක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. දැන් බොහෝ දෙනෙක් අහන්නේ කෝ ඕ ඇ විපාක මෙලව නිකන් මේ ජීවිතේ ෂණිකව නිකන් කෝ තියනවද වගේ එකක් තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ මේ දේශනාවේ පෙන්නනවා, මේක බුදුහාඳුරු සැවැත් නුවරදී දේශනා කරපු දේශනාවක්. බුදුරජාන් වහන්සේ වදාලා කෙනෙක් තව කෙනෙකුට තරහක් වෛරයක් ඇති වුණාට පස්සේ, දැන් අපි කියන්නේ මේ මමගේ වෛරක්කාරයා, මේ මගේ තරහකාරයා, මේ මගේ හතුරා, ඒ විදිහට ඔබ හිතෙන් මවා ගන්නෝනේ සමහර පුද්ගලයෝ. අසවලා මට මෙහෙම කරා මෙහෙම කරා, අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහාසි මේ, මගේ දේ පැහැරගත්තා, මුන් මාව පරාජය කරා, මට මෙහෙම කරා, මාව පහත් කරා. එතකොට ඔය වගේ කරුණු මත සමහර වෙලාවට ඔබ මේ තමයි මගේ හතුරෝ කියලා පිරිසක්ව ඔබ හිතෙන් හදා ගන්නවා. දැන් ඔබ මේ දේශනාව අහගෙන ඉන්නකොට ඔබම හිතෙන් හිතන්න ඔබට මේ සිතුවිලි ඇති වෙනවාද? බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා මේ සත්වයන්ගේ හිත්වල ඇතිවන සිතුවිලි. ඒ දැකලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සු තමන්ගේ තරහකාරයෝ ගැන හිතන සිතුවිලි. ඒ සිතුවිලි ඔබ තුලත් ඇත්තටම ඇති වෙනවාද කියලා ඔබ තමන් දිහා පුනරාවර්ජනය කරලා බලන්න. අන්න එතකොටයි තේරෙන්නේ මේ ධර්මයේ ඕපනායිකයි. අරයා තුල එහෙමයි, මෙයා නම් මෙහෙමයි නෙමෙයි, තමන් තුල කොහොමද කියලා තමන් තුලින් බලන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පළවෙනි එක. දැන් ඔබ බලන්න ඔබේ හිතේ මෙහෙම සිතුවිලි එනවාද? කෙනෙක් තව කෙනෙකුට තරහක් වෛරයක් ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එයා තරහකාරයා ලස්සනට ඉන්නව දකින්න කැමති නෑ කියනවා. එයා බොහොම ලස්සන කෙනෙක් නම් එයා ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා, එයා බොහොම ලස්සන, අනිත් අය කියනවා අනේ අර හරි ලස්සනයි, එහෙම අහන්නවත් කැමති නෑ. එයා කැමති තමන්ගේ තරහකාරයා හතුරා විරූපී වෙනව දකින්න. ඒ නිසා හැම වෙලේම හිතෙන් ප්‍රාර්ථනා කරනවා පිරිසක් අතර මිනිස්සුන්ගේ අප්‍රසාදයටම පත් වේවා, විරූපී වේවා, අවලස්සන වේවා, ඒ විදිහට තරහකාරයාගේ අර ලස්සන නැති වේවා කියලා හිතෙන් හිත හිතා ප්‍රාර්ථනා කරනවලු. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කෙනෙක් කැමති නෑ තමන්ගේ තරහකාරය ලස්සනට ඉන්නවා දකින්න. එයා ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවා. සමහරු කියනවා අනේවා හරි ලස්සනයි, වා ඇඳුමට ලස්සනයි. එතකොට හිතට කේන්තියක් යනවා. සමහරුන්ට ඒ කේන්තිය හිතෙන් දරාගන්න බැරුවම අනිත් පැත්තට කියනවා ලස්සන ලස්සන නැතුවට, තව ලස්සනේ උන් නැතුව. ඔහොම කියන අය ඕන තරම් අහලා ඇති. කැමති නෑ තමන්ගේ තරහකාරය ලස්සනයි කියලා තව කෙනෙක් කියනවා අහන්නවත් කැමති නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ එයා හිතෙන් ප්‍රාර්ථනා. දැන් කවුරු හරි කියනවා අනේ අරයා ඉස්සර මෙහෙම ලස්සනට හිටියා, එයාට එක්ක කවුරු හරි කෙනෙක් මූණ පිච්චිලා මොනවා හරි මොනවා වෙලා එයා විරූපී වෙලා එයා කැත වෙලා, එහෙම කියනකොට එකපාරට හිතෙනවලු අපි තරහකාරයන්ට එහෙම වෙන්නේ නෑනේ, මේ මුන්ට නෙමෙයි මේ මෙවුන්ටනේ මෙහෙම වෙන්න ඕනේ. අන්න එහෙම හිතෙන් හිතනවා තමන්ගේ තරහකාරයෝ ඒ අය දුරුවර්ණ වේවා, අවලස්සන වේවා කියලා හිතෙන් පතනවා, හිතෙන් ප්‍රාර්ථනා කරන, හිතෙන් කැමති වෙනවා. එහෙම හිතන්නේ ද්වේෂයේ, වෛරයේ, ක්‍රෝධයේ මත. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි එහෙම හිතනකොට දිත්ත ධම්ම වේදනීය විපාකයක් වශයෙන් මොකද වෙන්නේ? තමන්ම අවලස්සන වෙනවා කියලා. දැන් බලන්න කැමති උනේ අනුන්ගේ තමන්ගේ තරහකාරයෝ කියලා හිතාගත්ත පුද්ගලයන්ගේ අවලස්සනකම. හැබැයි දිත්ත ධම්ම වේදනේ විපාකයක් වශයෙන් මොකද උනේ? තමන්ම දුරුවර්ණ වෙනවා, තමන්ම අවලස්සන වෙනවා, තමන්ම විරූපී වෙලා යනවා. ඒක මෙලව විපාකයක් කියනවා. ඔබ අහලා ඇති මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙනවා මෛත්‍රී සහගත කෙනාට ලැබෙන ආනිසංස අතර මුකවන්න විප්පසීදති, එයාගේ මොහොන පැහැපත් වෙනවා කියනවා. එහෙනම් මෛත්‍රිය වඩන කෙනා පැහැපත් වෙනවා නම් ද්වේෂෙන් වෛරෙන් ඉන්න කෙනා එයා පැහැපත් බව නැති වෙලා යනවා. දැන් බලන්න සමහර අය ඒ අයගේ මූණ දිහා දැක්ක ගමන් සමහරුකි නම්බූ ඇස් දෙකේ නිකම් මූණේ පුපුරනවා කියන තරහ වෛරය නිකම් පුපුර පුපුර ඉන්න කියනවා. ඒ බලපු ගමන් පේනවා තරහෙන් ද්වේෂෙන් වෛරෙන් කේන්තියෙන් ඉන්න කෙනා දිහා එයා කොච්චර හොඳට ඇඳලා පැළඳලා මොනතරම් ආභරණ පැළඳගෙන මොනතරම් ලස්සන වෙන්න උපක්‍රම යොදාගෙන හිටියත් මූණ දිහා බලපු ගමන් අනිත් අයට පේනවා ද්වේෂෙන් වෛරෙන් පුපුරනවා කියන එක. එතකොට එයාගේ තියෙන අර ලස්සන එයාගේ තියෙන අනිත් අයගේ හිත ඇදගන්නා ස්වභාවය නැති වෙලා එයා සමාජයේට මිනිස්සුන්ට බොහොම අවලස්සන කෙනෙක් හැටියට වෛරයෙන් ද්වේෂයෙන් ඉන්න කෙනෙක් හැටියට එයාව පේන්න ගන්නවා. අන්න එයාට ලැබෙන ditta ධම්ම වේදිනේ විපාකේ. පින්වතුනි ඕකට හොඳ කතාවක් ඔබ අහලා ඇති. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියකට වෙච්ච ditta ධම්ම වේදිනේ විපාකේ. සසරේ රජ කෙනෙක්ගේ රජ බිසවක්. ඒ රජ බිසව රජවරුන්ට ඉස්සර අන්තපුර ඉඳලා තියෙනවා. එතකොට ඒ රජවරු රජුරුවන්ට තවත් බිසෝවරු කීප දෙනෙක් හිටියා. බොහොම ලස්සන බිසෝවරු. එතකොට මේ කෙනත් එක බිසවක්. අනිත් බිසෝවරු බොහොම ලස්සනයි. ඊරිසියාවක් ඇති වෙනවා. මට වඩා මේ අය ලස්සනයි. රජුරුවන්ගේ හිත වැඩිපුර මේ බිසෝවරුන්ට ඇදිලයි. රජුරුව වැඩිපුර මේ අයට සලකයි. ඒ ඇතිවෙච්ච ඉරිසියාවයි ඉරිසියාවේ ඊළඟ ප්‍රතිඵලය තමයි පලි ගැනීම. හොඳට මතක තියාගන්න ඉරිසියාවක් ආපු ගමන් ඊළඟට හිතන්නේ පලිගන්න. ඒ ඉරිසියාවත් එක්ක මොකද කරේ? විෂ සහිත ගෙඩි වර්ග කොළ වර්ග මේවා ගෙනහල්ලා ඒවා අඹරලා අනිත් කාන්තාවන් නිදාගන්න අනිත් අන්තපුරේ බිසවරු නිදාගන්න යහනාවල් වල ඒ අයගේ ඇඳුම් වල මේ විෂ සහිත ගෙඩිවල තියෙන විෂ තැවරුවක් කියනවා. තමන් දන්නේ වගේ හිටියා. හැබැයි අර අය ඒවා පරිහරණය කරලා ඒ යහනාවල් වල නිදාගෙන ඒ අය කහලා තුවාල ඇවිල්ලා දද කුෂ්ඨ ඇවිල්ලා ඒ අයගේ ශරීර විරූපී වුණා කියන. දැන් ඒ මොහොන් දැන් මේ පලිගන්න කරපු දෙයින් හිතන්නේ නැති හරි මං වැඩේ කරා කියලා. හැබැයි උපෝපං ආත්ම ගණනාවක සසරි කුෂ්ඨ රෝගියෙක්. හැම ආත්මිකම ශරීරේ පුරාම කුෂ්ඨයක් ඇතුව විරූපී ශරීරයක් හැදෙනවා. ආත්ම ගණන් සසරි විපාක දුන්න. එහෙම විපාක දිදී ඇවිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුළ දිවස්ලාභී භික්ෂූන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේගේ නැගණිය වෙලා ඉපදුනා. බොහොම ධනවත් පවුලක. හැබැයි තරුණ වයසට එනකොටම ඇඟ පුරාම අර දදයක් කුෂ්ඨයක් වගේ ඇවිල්ලා මුළු ඇඟේම තුවාල. මිනිස්සු ඉදිරියටවත් ඒ ගන්න බැරුව කාමරයක් ඇතුලේ අවුරුදු ගණනාවක් මිනිස්සු ඉස්සරහට එන්නේ. තමන්ගේ මූණ ඇඟ මේ හැම තැනම තුවාල දාලා විරූපී වෙලා ඉන්නේ. ඒ නිසා හැංගිලා මුළු ඇඟම වහගෙන පොරෝගෙන හැංගිලා තමයි කිනෝ හිටියේ මිනිස්සු ඉදිරියට එන්නේ නැතුව. අනුරුද්ධ මහරහතන් වහන්සේ දවසක් නිවසට වැඩියා. පිරිස ඥාතීන් දානි සකස් කරලා උන්වහන්සේට දම් පිළිගැන්නුවා. නංගි පේන්න නෑ. ඇහුව කෝ නැගණිය. ඒ වෙලාවේ ඥාතීන් දැනුම් දුන්නා නේ ස්වාමිනිය අර අසනීපේ තාමත් ඒ වගේම එන්න එන්න වැඩි මිසක් අඩුවක් නම් නැහැ කියෝ. කොයි තරම් හොඳ වෛද්‍යවරු ළඟට එක්කන් ගියත් ඒ රෝගේ එහෙමමයි කියෝ. උන්වහන්සේ එදා රාත්‍රී භාවනා කරනකොට දිවසින් බැලුවා මොකක්ද කාරණේ? මේ සසරේ කරපු කර්ම විපාකයක් අනුන්ගේ රූපේට ඊරිසියා කරලා ඒ කරපු දේක විපාකයක් හැටියට මේ උපෝපං ආත්ම භාවවල මේ කුෂ්ඨ හැදි හැදි ශරීර විරූපී වෙවි යන්නේ. එතකොට අපිට පේනවා මේකට ප්‍රතිකර්මයක් හැටියට විශාල පිනක්. උන්වහන්සේ ඇවිල්ලා කිව්වා නැගණිය ඔබ ශරීරේ අලංකාර කරගන්න පුංචි කාලේ ඉඳන් එකතු කරපු වටිනාම ආභරණ ටික විකුණලා ඒකෙන් සංඝ සතුව කුටියක් හදලා පූජා කරන්න කිව්වා. ඔය අකුසලයේ ගෙවෙන්න නම් ඒක පිළිගත්තා. ඒ විදිහට කරද්දී ඒ අකුසලයේ ගෙවිලා ඒ රෝගී සුවපත් වුණා කියලා මේක ධම්මපදයේ සඳහන් වෙන සිදුවීම. එතකොට බලන්න මේ ද්වේෂයෙන් වෛරයෙන් ඉන්න කෙනාට මේ දේශනාවේ බුදුහාඳුරෝ පෙන්නනවා ditta ධම්ම වේදනේ විපාකයක් හැටියට මෙලොවම විරූපී වෙලා යනවා. ඒ නිසා කවදාවත් කෙනෙකුට ඉරිසියා කරන්න වෛර කරන්න කෙනෙක්ගේ ලස්සන ඒක ඒ අය සසරේ පින් කරපු කෙනෙක්. ඒ පිනටයි ඒක ලැබෙන්නේ. ඒක ඉරිසියා කරා කියලා ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ පිනේ ස්වභාවයේ කර්ම කර්මඵල විශ්වාසය ඇති කරගන්න. තමන් සසර යමක් වැපිරුවා නම් ඒක තමයි ඔබ අස්වැන්න හැටියට සසරේ නෙලන්නේ. ඒ නිසා හිතන්න පෙර වපුරපු දේවල් අද මන් නෙලනවා. අද මට මොන ප්‍රශ්න මොන කරදර මොනවා තිබුණත් අද මං හොඳ බීජ වපුරනවා. එතකොට ඔබට අනාගතය හොඳ අස්වැන්න ලැබේ. බලන්න බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණය පෙන්නනවා, මහණෙනි හතුරෙක් තමන්ගේ තරහකාරයෝ, මේ මගේ හතුරු හතුරුවෝ කියලා දැන් හදාගත්ත පිරිසක් ඉන්නවා. දැන් අපි අර කලින් කිව්වා වගේ කෙනෙක් ඔබ හිතන්න, දැන් ඔබ හිතෙන් හදාගෙන ඉන්නවා මේ තමයි මගේ හතුරු, මුන් තමයි අපිට ඉන්නේ එකම හතුරු, අපේ තරහකාරයෝ කියලා පිරිසක් දැන් ඔබ හිතෙන් හදාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි කෙනෙක් තමන්ගේ තරහකාරයෝ ගැන මෙහෙම හිතෙන් හිතනවලු, ඒ හතුරෝ කියන පුද්ගලයෝ සුවසේ නිදාගන්නවටවත් කැමති නෑ කියන. හිතෙන් හිතනවලු, ඕන්ට නම් නිින්ද යන්න එපා, මුන්ට නම් නිින්ද යන්න එපා. එතකොට බලන්න, මේ නිදාගන්නවටවත් කැමති නෑ, ඒ අයට නිින්දක් නොවේවා කියලා හිතෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙම හිත හිතා ඉන්නකොට දැන් අනුන්ට වෛර කරන්න ගියහම, අනුන්ට ද්වේෂ කරන්න ගියහම, බුදුරජාණන් වහන්සේ වදාළ දිත්ත ධම්ම වේදිනී විපාකයක් හැටියට තමන් මොනතරම් සිනිඳු යහනාවල් වල, මොනතරම් වටිනා ඒ පලස් වල, මොනතරම් වටිනා ඇඳන් වල නිදාගත්තත් තමන්ට සැප නින්දක් නෑ කියන. දැන් බලන්න මෙත්තානිසංස සූත්‍රයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ආනිසංස තුනම ඔබ බලන්න, පිරිත් පොත අරගෙන බලන්න. මෙත්තානිසංස සූත්‍රයේ පළවෙනි මානිසංශය තමයි මෛත්‍රිය වඩන කෙනා සුඛං සූපති, සැපසේ නින්දකට වැටෙනවා. එහෙනම් සැප නින්දක් ලබන්න නම් මෛත්‍රියයි පුරුදු කරන්න ඕනේ, ද්වේෂය නෙමෙයි. ද්වේෂයෙන් වෛරයෙන් තරහකාරයෝ ගැන හිතන්න හිතන්න ඔබේ නින්ද ඔබෙන් ඈත් වෙනවා. සමහර වෙලාවට ඔබ වෛර කරන පුද්ගලයා හොඳට නිදා ගන්නවා. අනුන්ට අසවලාට නම් නින්ද යන්න එපා කී කී හිත හිතා ඉන්න ඔබටයි නින්ද යන්නේ නැත්තේ. ඒ නිසා අනුන්ට වෛර කරන්න වෛර කරන්න ඔබේ නින්ද ඔබෙන් ඈත් වෙනවා. ඒ නිසා සැප නින්දක් ලබන්න නම් පළවෙනිම දේ තමයි මෛත්‍රිය පුරුදු කරන්න, මෛත්‍රී සිත වඩන්න. අන සුඛං සූපති. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, මෛත්‍රිය වඩන කෙනා සුඛං පටිභුඤ්ජති, එයා ප්‍රබෝධමත්ව අවදි වෙනවා. එයාට උදේ නැගිටිනකොට ප්‍රබෝධමත් අවදිවීමක් තියෙනවා. න පාපකං සුපිනම් පස්සති, පව්කාර හීන දකින්නේ. එතකොට බලන්න ආනිසංස 11කින් පළවෙනි දෙවනි තුන්වෙනි ආනිසංස තුනම නින්ද හා සම්බන්ධයි. ඔබම හිතන්න මොන දේවල් තිබුණත් නින්ද යන්නේ නැත්නම් ජීවිතේ වැඩක් තියෙනවද? ඔබ බලන්න කී දෙනෙක් නම් සමහරු වෛද්‍යවරු හම්බෙන්න යනවා නින්ද යන්නේ, වෛද්‍ය උපදෙස් අපි ළඟට කොච්චර එනවද? අපි දන්නවා බොහෝ දෙනෙක් ඇවිල්ලා කනේ හාඳුරුනේ නින්ද යන්නේ, හරිය ප්‍රශ්න රෑ තිස්සේ නින්ද යන්නේ, හීනෙන් බය වෙනවා කියන. සමහරු හීනෙන් ඇවිදිනවා, හීනෙන් දත් මිටි කඩනවා, තනියෙන් නිදාගන්න බයයි, බෙල්ල මිදි කන්න එනවා කියන. එතකොට මේ වගේ කෙනෙක් නිදාගන්න ගියාම හීනෙන් කොච්චර නම් තමන් පීඩාවන්ට පත් වෙන කරුණු තමන්ට එදෙනවද? තමන්ටම කැරකිලා එනවා, සැප නින්ද තමන්ගෙන් අහිමි වෙලා යනවා. ඒ නිසා සුවසේ සැපසේ නිදාගන්නත් මෛත්‍රී සිතක් ඇති කෙනෙක් වෙන්නට ඕනේ. සුඛං සූපති, සැපසේ නින්ද යනවා. සුඛං පටිභුඤ්ජති, ප්‍රබෝධමත්ව යාවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති, පවකාර හීන නින්දෙදි එයා දකින්නේ නැහැ. එහෙමනම් මෛත්‍රිය වඩන්න. දැන් බලන්න තමන්ගේ තරහකාරයන්ට නින්ද යන්න එපා එපා කියලා හිතෙන් ප්‍රාර්ථනා කරන කෙනාට මෙලොවම ditta ධම්ම වේදනීය විපාකෙ බුදුරජාන් වහන්සේ පෙන්වුවේ එයාට මොනතරම් සිනිඳු යහනාවල් වල, මොනතරම් සැපසේ කාම්බරවල, මොන විදිහට නිදාගත්තත් එයාට නින්දක් නැහැ. සමහරු ඉන්නවා හැදේ වාඩි වෙලා ඉන්නවා, ආයි වතුර එකක් බොනවා, ආයි නිදාගන්න උත්සාහ කරනවා, ආයි රැට ඇඳේ වාඩි වෙනවා, හැඳටත් බනිනවා, කොට්ටෙටත් බනිනවා, මෙට්ටෙටත් බනිනවා, මලවදී නින්ද යන්නේ නැහැ කියලා ආයි නිදාගන්න නිදාගන්න ගිහිලා කොච්චර දුකක් විඳිනවද? ඔබ දැකලා ඇති සමහරු ඒ මොනවත් නැති පැදුරු කෑල්ලක වැටිලා හොඳට නින්ද යන මිනිස්සු ඉන්නවා, හොඳ සැප නින්දකට වැටෙනවා. සමහර ලාවට කොට්ටයක් නැහැ, මෙට්ටයක් නැහැ, පාරක වෙන්න පුළුවන්, බස් ස්ටෑන්ඩ් වල වෙන්න පුළුවන්. සමහර අය බොහොම සැපසී වැටිච්ච තැන හොඳට නිින්ද යනවා. සමහරුන්ට මොනතරම් හොඳ කාමර, මොනතරම් හොඳ ඇඳන්, මෙට්ට මොනවා තිබුණත් සැප නිින්දක් නැහැ. ඇයි? හිත ඇවිස්සීලා, හිතේ තියෙන කලබලයක්, වෛරයක්, ද්වේෂයක්, කිපෙන සුළු ගතිය. අන්න ඒ නිසා මෛත්‍රී සිත වඩන්න. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක් තමන්ගේ තරහකාරයෝ ගැන හිතන සිතුවිලි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චරනම් මේ මනුස්සයන්ගේ හිත්වල ස්වභාවය බුදු ඇසින් පිරිසිඳ බලමින් අපට මේ ද්වේෂය ආදීනව පෙන්නනවාද? බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් තමන්ගේ තරහකාරයන්ට ධනෙ ලැබෙනවට කැමති නෑ කියන. හැම වෙලේම හිතෙන් හිතනවලු මුන්ට නම් හරියන්න එපා. මුන්ට නම් හම්බ වෙන්න එපා. හත්තට නම් සල්ලි ලැබෙන්න එපා. සමහරු කියන ඕම් බලාපල් මේ දිවස් තියන වගේ සමහර අය. ඕම් බලාපල් ලොවුන්ට වෙන්නද කවදා හරි ඕම් මේ මහපාරේ හිඟා කනවා. ඕම් මං කීවා කියලාද හිතාගනි. ඔහොම කියන උන් කොච්චර ඉන්නවද බලන්න සමාජේ. මොකද මේ දිවසින් දැකලාද හිතේ ප්‍රාර්ථනා කරන දේ හිතනවා තමන්ගේ තරහකාරයෝ හතුරෝ මේ මිනිස්සු මුන්ට නම් හරියන්න එපා මුන්ට නම් අතට සල්ලි ලැබෙන්නේ කැමැත්ත තියෙන්නේ ඒ මිනිස්සු හිඟා කනව දකින්නයි කැමති බුදුරජාන් වහන්සේ වදාළ මේ විදිහට කෙනෙක් තමන්ගේ හතුරෝ තරහකාරයෝ මේ නම් අපේ හතුරෝ කියලා ඒ පුද්ගලයන්ගේ ධනය විනාශ වේවා කියලා හිතෙන් ප්‍රාර්ථනා කර කර ඉන්නවා නම් දිත්ත ධම්ම වේදනේ විපාකයක් වශයෙන් තමන්ගේම ධනෙ විනාශ වෙනවා කියන. ඔබ හොඳට බලන්න මේ බණ අහගෙන ඉන්න අයම හොඳට අහලා පහලා විස්තර හොයලා බලන්නකෝ. සමහරු නැත්තර නැති වෙලා තියෙන්නේ අනුන්ට හුණියම් කරන්නම ගිහිල්ලා. ඔය කට්ටනි පස්සේ ගිහිල්ලා අනුන්ට හෝනියම් කරන්න වියදම් කරපු සල්ලි ටික එකතු කරා නම් තමන්ට ඉඩමක් අරගෙන ගයක් හදාගන්න පුළුවන් සමහරුන්ට. එතකොට අපිට පේනවා මිනිස්සු අනුංග නැති කරන්න කොච්චරනම් තමන් හම්බ කරන ධනෙ විනාශ කර කර තමන්ගේ ධනෙ විනාශ කර කර අනුන් විනාශ කරන්න සැලසුම් කරනවා. අවසානයේ ප්‍රතිඵලයේ තමන්ම වෙනසීලා යනවා. තමන්ටම නැති වෙලා යනවා. ඒ නිසා මෛත්‍රිය වඩන කෙනාට තමයි මෙලව සැපසේ ඉන්න පුළුවන්කම තියෙන. ඒ නිසා තමන්ගේ ධනෙ විනාශ වෙනවා අනුන්ගේ ධනෙ විනාශ වේවා කියලා හිතුවත් ඒක මෙලව දිත්ත ධම්ම වේදෙන විපාකයක් වශයෙන් තමන්ගේම හම්බ කරගත් ධනෙ විනාශ වෙන ක්‍රම තමන්ට පෑදිලා එනවා. හතරවෙනි කාරණේ බුදුරජාන් වහන්සේ පෙන්නවා මහණෙනි කලින් කිව්වේ ධනෙ ගැන. හතරවෙනි එකේ පෙන්නනවා කෙනෙක් තමන්ගේ තරහකාරිය ගැන හිතනවලු භෝග සම්පත් ඒවනම් ඇති වෙන්නේ. භෝග සම්පත් කියන්නේ සල්ලි විතරක් නෙමෙයි. භෝග සම්පත් කියන්නේ ගෙවල් දොරවල්, ඉඩ කඩම්, යාන වාහන, ඒ දේපල, ව්‍යාපාර, ඒ හැම දෙයකින්ම කෙනෙක් පොහොසත් වෙන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්. එයා ගොඩක් ඉඩ කඩම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, ගොඩක් ගෙවල් දොරවල් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ අයගේ දේපල, ගොඩනැගිලි, ගෙවල් දොරවල් ඒවා ගැන හිතලා හිතනවා මුංගෙ මේවා නැත්තට නැති වෙන්න ඕන. මුන්ට නම් හරියන්නේ. එහෙම හිත හිතා තමන්ගේ තරහකාරයෝ කියලා හිතෙන් හදාගෙන මේ මුන් තමයි අපේ තරහකාරයෝ. මෙන්න මේ අය තමයි තරහකාරයෝ. මුන් තමයි අපේ හතුරු. එහෙම හදාගෙන ඒ අයගේ විනාශේ හිතෙන් ප්‍රාර්ථනා කර කර ඉන්නවා. කැමති ඒ අය මහපාරට වැටෙනවා දකින්න. කැමති ඒ අයගේ දේපල නැති වෙනවා දකින්න. එතකොට ඔය විදියට හිතෙන් පතනවා, හිතෙන් ප්‍රාර්ථනා. සමහරු ඒක වචනිනුත් කියන, කවුරු හරි හම්බුනහම කතා කරනකොට ඒව වචනිනුත් කියන, ඕම් බලාපල්ල උන්ට වෙන දේ කියලා වචනිනුත් කියනවා. අර හිතෙන් හිතන දේ ඒව වචනිනුත් කියනවා. ඊළඟට ඒ වෙනුවෙන් නොයෙක් උපක්‍රම යොදනවා. එතකොට මේ වගේ අනිත් අයගේ භෝග සම්පත් නැසේවා වෙනසේවා කියලා හිතන්න හිතන් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඇයි මේ තමන්ට මේවා ලැබෙන්නේ තමන්ගේ පෙර පිනක් එක්ක? ද්වේෂයෙන් වෛරයෙන් අනුන්ගේ දේවල් නැති වේවා කියලා හිතන්න හිතන්න තමන්ගේ පිනම යටපත් වෙනවා. අර ද්වේෂයේ වෛරයත් එක්ක තමන්ගේ භෝග විනාශ වෙන කරුණු යෙදෙනවා කියන බුදුරජාණන් වහන්සේ පෙන්වනා ගින්නෙන් විනාශ වෙලා යන්න පුළුවන් තමන්ගේ භෝග. අනුන්ගේ භෝග නැති වේවා නැසේවා කියලා හිතන කෙනාගේ භෝග ගින්නෙන් තමන්ගේ භෝග විනාශ වෙලා යනවා. ජලයෙන් භෝග විනාශ වෙන්න පුළුවන්. භූමිකම්පාවකින් විනාශ වෙන්න පුළුවන්. සොර සතුරන්ට ඉලක්ක වෙනවා තමන්ගේ භෝග. එක්ක රාජසන්තක වෙන්න පුළුවන්. ඒ වගේ සමහර වෙලාවට තමන් අනුන්ට මෙසේ වේවා කියලා හිත හිතා ඉන්නකොට තමන් දන්නේම නැහැ තමන්ගේ භෝගවලට විනාශේ කර්මානුරූපිය මෙලව කැරකිලා යනවා. තමන් විනාශේ කරා යනවා. ඒ නිසා පින්වතුනි කවදාවත් තව කෙනෙකුගේ, ඔබ හිතන්න කෙනෙක් දියුණු වෙන්න පුළුවන්. මේ ලෝකෙ මිනිස්සු අතර ගත්තහම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා, කෙනෙක් අඩු වයසෙන් මැරෙනවා, කෙනෙක් උපතින්ම නිරෝගී සම්පන්නිය ඇතුව ජීවත් වෙනවා, කෙනෙක් උපන්දා ඉඳන් ලෙඩ රෝග බහුලයි, කෙනෙක් ලස්සනයි, කෙනෙක් කැතයි, කෙනෙක් බොහොම පොහොසත් ධනවත්, කෙනෙක් කොච්චර උත්සාහ කරත් එදා වේලවත් හම්බ කරගන්න බැරි අය ඉන්නවා. ඊළඟට කෙනෙකුට භෝග සම්පත් බොහෝ ප්‍රමාණයක් ගෙවල් දොරවල් ඉඩකඩම් යානවාහන කෙනෙකුට තියෙනවා. කෙනෙක් කොච්චර උත්සාහ කරත් ඒදී ඇති කරගන්න බෑ. කෙනෙක් උගත් කෙනෙක් නූගත් එතකොට කෙනෙක් පෞර්ෂවත් තැනකට ගියහම සමාජයට ගියහම ලොකු පිළිගැනීමක් තියෙනවා. කෙනෙකුට එහෙම පෞර්ෂයක් පෙනුමක් මොන විදිහකටවත් මොන විදිහ ඇඳුම් අඳලා ගත්තත් ඒ පෞර්ෂය හදාගන්න බෑ. එතකොට ඔබ තව කෙනෙකුට තියෙන කෙනාට ඉරිසියා කරන්න පෙළඹෙන්න එපා. ඔහුට වෛර කරන්න පෙළඹෙන්න එපා. හිතන්න බුදුරජාන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රෙ පෙන්වුවේ කම්මස්සකා සත්තා. ඒ සත්වයන් සසරි රැස් කරගත්ත කර්ම කම බන්දු කර්මයේ ඥාතියා කරගෙන කම පටිසරණු කර්මයේ පිළිසන්න කරගෙන මේ කර්මයේ ඥාතියා කරගෙන යන සසර ගමන යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. තමන් යම් හොදක් හෝ නරකක් කරොත් ඒවා තමයි සසරේ එක එක්කෙනාට මේ ලැබිලා තියෙන්නේ. අපිම වපුරපු දේවල් අද අපි මේ අස්වැන්න නෙලාගන්නේ. ඒ නිසා අනුන්ට ඊරිසියා කරා කියලා ඔබට ලැබෙන දෙයක් නැහැ. ඔබේ තියෙන දේත් නැති වෙලා යනවා මිසක්. ඒ නිසා ඔබ පුළුවන් තරම් පිං කරගන්න, පුළුවන් තරම් උත්සාහ කරන්න, අඬා අඬා හරි සීල් රකින්න. අද හොඳ බීජ වැපිරුවොත් අනාගතේ හරි ඔබට හොඳ අස්වැන්න ලැබෙයි. ඒ නිසා අද හොඳ බීජ වපුර ගන්න උත්සාහ කරන. පෙර කරපු කර්ම විපාක පස්සෙන් එනවා. සමහරුන්ට මොන දේ කරන්න උත්සාහ කරත් මොකක් හරි ප්‍රශ්නයක් කඩාගෙන වැටෙනවා. එතකොට හිතන්න මේ මමම සසරේ වපුරපු දේවල්. හැබැයි මං කොහොම හරි සීල් ගුණ දහම් ටික රකින්නවා. මං මේ ජීවිතේ හොඳට ගුණහපත්ව ජීවත් වෙනවා. මං හොඳට ධර්මයේ දියුණු කරනවා. මං කාටවත් වෛර කරන්නේ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ. දැන් බලන්න පින්වතුනි, ද්වේෂයෙන් ඉන්න පුද්ගලයා මිනිස්සුන්ට එනකොටම පේනවා. සමහර පුද්ගලයෝ තරහෙන් වෛරෙන් වචනයක් කතා කරත් ඇඟට එන චරිත ඉන්නවා. මිනිස්සු කැමති නෑ. එනවා දකින්නකොට මග අරිනවා මිනිස්සු. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ මෛත්‍රිය කතා කෙරුවත් මෛත්‍රිය සුවපත් වේවා, අනේ වාට හරියන්න ඕනේ, යහපතක් වෙන්න ඕනේ, අනේ කොච්චර දෙයක්ද, අනේ තෙරුවන් සරණයි, ඒ වචනයක් ඇහුණත් හිත සංසිදෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ පෙන්වන්නේ මෛත්‍රිය වඩන කෙනා මනුස්සානම් පියෝ හෝති, මිනිස්සු අතර ප්‍රියයි. අමනුස්සානම් ප්‍රියෝ හෝති, අමනුස්සය අතරත් ප්‍රියයි. දේවතා රක්ඛන්ති, එයාට දෙවියන්ගේ පව ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසා මෛත්‍රී සහගත හිතක් ඇති කරගන්න. පස්වෙනි එක ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කෙනෙක් තමන්ගේ තරහකාරයන්ගේ ප්‍රසිද්ධිය කීර්තිය යසස ඒක දකින්නවත් කැමති නැහැ. හැම වෙලේම හිතනවා මුන්නම් අපකීර්තියටම පත් වෙන්න ඕන, ලැජ්ජ වෙලාම යන්න ඕන, සමාජේ ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න ඕන. එහෙමම හිත හිතා ඉන්නවලු. දැන් බුදුහාඳුරු මේ දේශනාවේ පෙන්නන කරුණු මම මේ ඔබට තේරෙන වචන වලින් කියන්නේ මිනිස්සු අතර. එතකොට කෙනෙක් තමන්ගේ තරහකාරයෝ හතුරු මේ අපේ හතුරෝ කියලා හිතාගත්ත, වෙන් කරගත්ත සමහර අය වෙන් කරගෙන ඒ අය ගැන හිතෙන් හිතනවා මේ අය නම් අපකීර්තියටම පත් වෙන්න ඕනේ, කාත් කවුරුත් නැති වෙන්න ඕන, මේ අය නින්දාවටම පත් වෙන්න ඕනේ. එහෙම හිත හිතා ඊට සමහර වෙලාවට ඔය බලන්න ඉස්සර ඔබහල ඇති ඉස්සර කැලෑ පත්තර ගැහුවේ, දැන් නම් මැසේජ් වලින් හරි යවනවනේ නේ. එතකොට ඉස්සර පත්තර හරි ඒක ලියලා හරි ගස්වල හරි අලුල යනවා ඉස්සර. එහෙම එකක් ඉස්සර ඔබේ ආච්චිලා සීලගේ කාලවල ගංගොල බොරු කතා පතුරු නේවා, කැලෑ පත්තර ගහනේවා. එතකොට ඒවා තිබුණා. එතකොට අද තාක්ෂණයත් එක්ක ඒක සැනින් ලෝකෙටම යවන්න පුළුවන්. මේ වගේ කොච්චර සමහර පුද්ගලයන් ගැන බොරු ප්‍රචාර, බොරු කතා හදලා මොන තරම් ඒ පුද්ගලයෝ අපකීර්තියට පත් කරන්න උත්සාහ කරනවා. හැබැයි බුදුහාඳුර පෙන්නුවා දිත්ත ධම්ම වේදනීය විපාකයක් වශයෙන් තමන්ම අපකීර්තියට පත් වෙලා යනවා. තමන්ම අපකීර්තියට පත් වෙලා යනවා. අන්න තමන්ට මෙලව ඒක මෙලවම තමන්ට විපාකයක් හැටියට කැරකිලා යනවා. ඊළඟට හයවෙනි කාරණේ බුදුහාඳුර පෙන්නවා කෙනෙක් කැමති නෑ තමන්ගේ තරහකාරයන්ට යාළුවෝ හිතමිත්‍රයෝ ඥාතීන් පරිවාර සම්පත්තිය එකතු වෙනවා දකින්න. කැමති කාත් කවුරුත් නැතු ඒ මනුස්සයා තනි වෙලා ඉන්නවා දකින්නයි කියනවා කැමති. දැන් බලන්න ඔබේ හිතේ ওই වගේ පහස් හිතුවිලි එන්නේ නැද්ද කියලා ඔබම හිතන්. කැමති නෑ ඒ අයට යාළු මිත්‍රයෝ ඉන්නවා, නෑ දෑයෝ ඉන්නවා, ගොඩාක් පිරිස යාළට හිතවත්තු ඉන්නවා. එහෙම පිරිස වට කරගෙන මිනිස්සු එකතු කරගෙන ජීවත් වෙනවා දකින්න කැමති නෑ. හැම වෙලේම හිත කැමති ඔවුන්ට බලාපල්ල ඔහොම හිටියට කාත් කවුරු නැතිවෙන දවසක් එනවා. ඕන් එදාටේ අපි ළඟට ඔන්න ඔහොම හිතෙන් හිතනවා. කැමති තමන් ළඟ ඇවිල්ලා දනගහගෙන අතපාගෙන වැටිලා කාත් කවුරුත් නැතුව තනි වෙනවා දකින්නයි කියනවා කැමති. ඒ නිසා හිතෙන් ප්‍රාර්ථනා කරනවා එයාට පරිවාර සම්පත්තිය නැති වේවා, පිරිස් බලේ කාත් කවුරුත් නැති වෙලා තනි වෙනවා දකින්න තමයි කියනවා කැමති. එහෙම හිතෙන් ප්‍රාර්ථනා කර කර ඉන්නකොට තමන්ගේම ද්වේෂයේ වෛරයේ ක්‍රෝධයේ තුල තමන්ගේ කුසල් දහම යටපත් වෙනවා. එහෙම ද්වේෂයෙන් ඉන්න කෙනාට බලන්න මිනිස්සු කැමති නෑ, එයාගෙන් ඈත් වෙලා යනවා. දැන් ඔබ සමහර ඔබ මේ ධර්මයට කැමති කෙනෙක් නම්, ඔබ සත්පුරුෂයන් ඇසුරට කැමති කෙනෙක් නම්, ඔබ කල්යාණ මිත්‍ර ඇසුරට කැමති කෙනෙක් නම්, ඔබ සමහරලාවට දන්නේ නෑ කෙනෙක් ඇසුරු කරනවා අක්කේ අයියේ කියලා කතාවට ගිහිලා බොහොම හිතවත් වෙනවා. හැබැයි යා උදේ ඉඳන් රෑ වෙනකන් කාට හරි බැන බැන ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් අනුන්ට යද යදා ජීවත් වෙන කෙනෙක් නම් ඔබ මොකද කරන්නේ? සත්පුරුෂයා එයාගෙන් ඈත් වෙනවා, අසත්පුරුෂයන්ව ඈත් කරනවා. අසේවනාච බාලාන බාලයන්ව ඇසුරු කරන්නේ එයා බාලයන්ගෙන් ඈත් වෙනවා. එතකොට අනුන්ට වෛර කර කර අනුන්ට ද්වේෂ කර කර ඉන්න පුද්ගලයාට තමන්ගෙම යාළු මිත්‍රයෝ තමන් අතහැරලා යනවා, තමන්ගේ ඥාතීන් තමන්ගෙන් ඈත් වෙනවා, සමහරලාවට දරුවොත් තමන්ගෙන් ඈත් වෙනවා. කාත් කවුරුන් නැතුව තමන්ටම තනි වෙන්න වෙනවා. ඒ නිසා අනුන්ට ක්‍රෝධ කරන්න, අනුන්ට වෛර කරන්න, අනුන්ට ද්වේෂ කරන්න, තමන්ගේ හතුරන්ට කාත් කවුරුත් නැති වේවා කියලා හිතන්න හිතන්න ඒකේ දිත්ත ධම්ම වේදනීය විපාකේ තමන් කරාම කැරකිලා එනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දැන් ඔන්න කරුණු 6යි. 7 වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, දැන් තරහකාරයා මැරුණා කියලා හිතමු. දැන් ඔය නින්ද යන්න එපා කියලා හිතුවා, ලස්සන වෙන්න එපා කියලා හිතුවා, ඊළඟට ධනෙ ලැබෙන්න එපා, භෝග සම්පත් ලැබෙන්න නම් එපා, කීර්තිය ලැබෙන්නත් එපා, මුන්ට යාළු මිත්‍රයෝ කාත් කවුරුත් ලැබෙන්න එපා කියලා දැන් පතපතා ඉන්නවා. මෙහෙම ඉන්නකොට තරහකාරයෙන් මැරෙනවා. දැන් මැරුණාට පස්සෙත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙම හිතෙන් අතහරින්නෙත් නැහැ. සමහරු කෝන්තර එතනින් අතහරින්නේ නැහැ. තමන්ගේ තරහකාරය මැරුණාට පස්සේ හිතෙන් හිතනවලු මුන් නම් අපායමයි යන්න ඕනේ, මුන්ට නම් සුගතියක් ලැබෙන්න එපා, මුන් අපායෙම වැටෙන්න ඕනේ කියලා හිතෙන් ප්‍රාර්ථනා කරනවා මරණින් මත්තේ දුගතියේ වැටේවා කියලා. දැන් බලන්න ඔබේ හිතට ඔහොම සිතුවිලි ඇවිල්ලා නැද්ද කියලා. සමහරු ඇහුවොත් නම් කියන්නේ අපිට නම් එහෙම නැහැ කියලා. හැබැයි හිත මේ වගේ බොහොම පහත් දෙයක්. හිතට කොච්චරනම් පහත් සිතුවිලි එනවද? සමහර වෙලාවට තමන්ගේ තරහකාරයෙකුට මොකක් හරි වෙච්ච එකම හොඳ වැඩේ කියන මිනිස්සු කොච්චර ඉන්නවද? බොහොම සතුටු වෙන අය කොච්චර ඉන්නවද? ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නනවා තමන්ගේ හතුරෙක් තරහකාරයෙක් මැරුණට පස්සේ එයා ඉතනිනුත් හිතනවලු මුන් නම් අපායෙම යන්න ඕනේ, සුගතියක නම් උපදින්න එපා කියලා හිතෙන් හිතනවලු. දැන් බලන්න මේ හිතේ ඇතිවන මේ පහස් සිතුවිලි වලින් අනිත් අය අපායෙම යන්න ඕනේ, අපායෙම යන්න ඕනේ කියලා හිතන්න හිතන්න දැන් අපිරිසිදු වෙන්නේ කාගේ හිතද කියලා බලන්න. දැන් බලන්න මේ දේශනාවේ පෙන්නපු කරුණු වලින් තරහකාරයන් ලස්සන වෙන්න එපා, නින්ද යන්න එපා, භෝග සම්පත් ලැබෙන්න එපා, ධනිය ලැබෙන්න එපා. ඔහොම හිතන්න හිතන්න අපිරිසිදු වෙලා තියෙන්නේ දැන් කාගේ හිතද? හිතන කෙනාගේමයි. යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ තමන්ගෙම හිතේ හටගන්න අකුසල් තමන්වයි විනාශ කරන්නේ. සමහර තරහකාරයන් හොඳට නිදා ගන්නවා. ඔබ වෛර කර කර ඉන්න පුද්ගලයා හොඳට දියුණු වෙනවා. ඒ පුද්ගලයාට යාළු මිත්‍රයෝ හොඳට ඉන්නවා. එයා දන්නෙත් නැහැ. ඔබ යාට වෛර කර කර ඉඳලා දැන් ඔබට නිින්ද යන්නෙත් නැහැ. ඔබට කන දේ ඇඟට අල්ලන්නෙත් නැහැ. ඔබේ තියෙන අර ලස්සනත් නැති වෙලා ගිහිල්ලා ඔබට ඔබේ නිින්දත් නැති වෙලා ඔබේ භෝග සම්පතුත් නැති වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නා මෙහෙම ද්වේෂෙන් වෛරෙන් ඉන්න කෙනා මැරුණට පස්සේ ඒ පුද්ගලයාම මරණින් මත්තේ අපායට දුගතියට වැටෙනවා. ඇයි? ද්වේෂේ මඩිනාලද හිතකින් මිය ගියාට පස්සේ ඔහුට ආයි සුගතියක් ලැබෙන්නේ නැහැ. එක්කෝ නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ ආදී අපායකට වැටෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඔබ අනුන්ට වෛර කරා කියලා ඔබට ලැබෙන දෙයක් නැහැ. ඔබට අපාය මෙලවත් දුගතිය, පරලවත් දුගතිය. මෙලව ඔබ හොඳට ඇඳලා කරලා හිටියත් ඔබේ හිත දුගතියක ඉන්නා වගේ තමයි. හිතට සැනසීමක් නෑ, කන එකක් ඇඟට අල්ලන්නේ නෑ, නින්ද යන්නේ නෑ. අනුන්ට වෛර කර කර ඉරිසියායෙන් වෛරයෙන් මෙලවත් ඉඳලා මරණින් මත්තේ ඔබටමයි දුක තියන්න වෙන්නේ. එනිසා බුදුරජාන් වහන්සේ මේ දේශනාවේ අංගුත්තර නිකායේ කෝදන කියන සූත්‍රයේ තියෙන කරුණු හතක් ඇසුරින් තමයි ඔබට අද මේ ධර්මානුශාසනාවේදී හිතේ ඇතිවන මේ සිතුවිලි බුදුරජාණන් වහන්සේ අපට මේ හිතේ ඇතිවන පහ සිතුවිලිවල ස්වභාවය පෙන්නනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ද්වේෂයෙන් මදිනාලද හිතෙන් යුක්තව අසවලාට මෙසේ වේවා මෙසේ වේවා කියලා ද්වේෂ කරන්න කරන්න දිත්ත ධම්ම වේදනීය වශයෙන් ඒක විපාක තමන් කරාම කැරකිලා එනවා. ඒ නිසා පින්වතුනි ආදීනව හිතන්න. හැම වෙලාවෙම හිතන අනුන්ට වෛර කර කර ඉඳලා බැරි වෙලාවත් මම මැරුණොත් මං කොහේයිද? මමයි දුගතිය වැටෙන්නේ. මමයි පරදින්නේ. මටමයි විපත වෙන්නේ. ඒ විදිහට ඔබ හිතනවා නම් ඔබට ඔබේ හිත ධර්මයට යොමු කරගන්න පුළුවන්. ඒ නිසා අර දී ඇන්ද ඉරක් වගේ හිතක් ඇති කරගන්න. හිතට තරහක් ඇති වුණත් ආදීන වේ සැනින් සිහි කරලා ඒ තරහව යටපත් කරගන්න. ඔබට ඒ පිණිස උපකාර වෙන්නේ මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වුවා මහණෙනි ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවට පස්සේ පිහාට එහෙම උණු වෙලා ඇකිලිලා යනවා. ඒ වගේ තමයි කියන මෛත්‍රිය වඩන්න වඩන්න ද්වේෂ හිත තමා තුළ ඇකිලිලා යටපත් වෙනවා කියන. සම්පූර්ණ ප්‍රහාණය වෙන්නේ නම් අනාගාමි වෙනකොට. ඊට කලින් ඔබට මෛත්‍රිය වඩලා මෛත්‍රිය දියුණු කරලා හරියට ගින්දරකකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ ඒ ද්වේෂය තමා තුළ යටපත් කරලා සංගවා ගන්න පුළුවන්කම තියෙනවා. සැනින් තරහ ගියත් ඒ මොහොතේම ආදීනව සිහි වෙනවා. අර දී ඇන්ද ඉරක් වගේ හිතක් ඇති කරගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම උපකාර වේවා. ඔබේ හිතේ හටගන්න මේ ද්වේෂයේ තරහව කේන්තිය වෛරේ බලන සමහර වෛර සංසාර වෛර වෙනවා. බද්ධ වෛර හැටියට යනවා. ඒ නිසා ඒ වෛර සිතුවිලි දුරු කරගෙන තරහව ද්වේෂය යටපත් කරගෙන මෛත්‍රියම වඩාගෙන පින අතර අග්‍රම පින තමයි මෛත්‍රිය. ඒ මෛත්‍රියම දියුණු කරගෙන ධර්මයේම දියුණු කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
0: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912 4715 077640160 දුරකථන අංක මගින්ද 071 8027 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ.

0: ලිපෙහි ගිනි මොලවන තෙක් කකුලුවා සැපයක් යයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලි තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම්රස විඳීමෙහි සදාකාලික සැපතක් කොයින්ද?
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවන ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමකවත්
1: සුදිලි කුවන් මිදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්දට. අනුන්ගේ රළු පරළු කතා, අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: සුදිල ගුවන් විදුලිය සිංහයි ඔබ රැඳී සිටින්නේ.

රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තවුතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකිනවා මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපය නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්නෙ විට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරයේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා. සාදු සාදු.

0: කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම් හිම් නැති භව සාගරයෙන් එගොඩ විය හැකිය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවි වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනමද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත
1: සොතිර කුවන් පෙතලිය
2: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: සුදු ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමක

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවරයි.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය

ගන්න ඕන මල්ලහුරක් තියන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යම්ක

0: පිංගුතුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කමක ආනිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව, පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ පින්වතුනි? සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද.

0: පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින්නතු. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්ප

0: පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලී මිදුණා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: කැමැත්තෙන් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.
1: සුදිලි ගුවන් විදුලියයි.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටිය ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් නවයයි කියලා සද්දක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම කන්ට අඳ ගැහුවේ මෙතන

0: మాస్కేవట పోయ దవత తోట పాల దున్నా పియమిం హామినే గెదర యానతెన్నా
1: ప్రజ్ఞావే దొరగులు వివరకరణ ఆధ్యాత్మిక హండ
2: FM 95.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
3: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය කුප්ප

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. එබඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා

පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පව

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවි වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේය ධම්මපදය අරහන්ත වග්ගය
1: චත්‍ර පූජා කිරීමේ ආනිසංස අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් අසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණ පොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍රදානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලින් පීඩා නොලැබීම, තම ශරීරයේ කුණු නොවැළීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරුබුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙක් බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙක් බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
2: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන් විදුලිය.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

ಮಗನ ಗಂಗೀರ ಗಲಾವಿ ಗಲಾವಿ ಹರದನಿವೆ ಇಲ್ಲದೆ

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හිම් නැති භවසාගරයෙන් එගොඩ විය හැකිය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

ජාතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකෝ
1: සුවන පැන් ඉසීමේ ආනිසංස විපස්සී බුදුරජාණන් වහන්සේ සමයේ

0: සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුලින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට, මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පිංගුතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහ පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වත්තුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුවෝ සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින්, බාධාවකින්, ශෝකයකින්, ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනව. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනා මිටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දේ බොහොම පිරිසිදුවට පූජා කළ යුතුයි. පිරිසිදුවට ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න.
1: සොතිර කුමාර් පෙතලිය.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්
1: සුදිලි පුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුණ විට දුකෙහි කෙලවරක් නැත.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදුල ගුවන්විදුලිය.

පින්වතේ දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද මානය දුරුකල ආශ්‍රව නැතිකල අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැතිවන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.

0: දුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන් විදුලිය.

යාළුවනි, දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකෝ
1: පින්තුනි ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස සිහියට නගා ගන්න බලන්න ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න. එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ පින්වතුනි? සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත්නු වීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්. උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: දෙක බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sedæ sitin yuttava sakas karagattā vu pūjā dravyan buda perahærin budu buda sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa aṭavisī budurajānan vahanseḷā abiyasa mallāsana mata tæmpat kalāvu mal pahang suwanda dun dæhat gilan pasa bihit baḍu ādiyū buda pūjāvan aṭa pirikara ādī buda pūjāvan තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බිහිත් බඩු, ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

Sadu, sadu, sadu. අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදු කර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: ഉപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമീ പമാവ് നുസലകിൽ മരണയട്ട് കറുണുവാൻമീ എഹയിൻ പിങ്വത്ത് നുപമാ ഊവോ നുമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർഗ
1: പിങ്വത്തുനി ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුවෝ මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම් නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා, මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුතිර කුවන් පෙතුලිය.

0: පින්වත. පව් කරන්නා මෙලොවත් ශෝක කරයි. ඒ වගේම පරලොවත් ශෝක කරයි. දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අපෝපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුභාවිත ගී රස විඳිමු. ශ්‍රවණය කරන ඔබට අපි මියුරු සුභාවිත ගීයන්ගේ අරුත පැහැදිලි කරමින් රසවින්දනයක් ගෙන දෙන අතරම වරින් වර ඔබට සුවිශේෂී කරුණු කාරණා විශේෂම ගීත ශ්‍රේෂ්ඨයට සංගීත ශ්‍රේෂ්ඨයට බලපාන වැදගත්වන ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා. දැන් මං එවැනි වූ කාරණාවක් ඔබට සඳහන් කරන්නටයි මේ සූදානම. රාගය. රාගය කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ විවිධ පිළිතුරු ලබා දෙන බව මා දන්නවා. සාමාන්‍ය අදහස රාගය කියන එකේ ඇලීම, ආදරය, ප්‍රේමය, කැමැත්ත වගේ කියන තේරුම. නමුත් මේ රාගය කියන වචනය සංගීතයේදී භාවිත වෙන්නේ ඊට වඩා වෙනත් අරුතක් ඇතිව. අන්නේ අරුත තමයි මම ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නේ. කිසියම් විශේෂිත ස්වරයන්ගෙන් සෑදුණු මිනිස් සිතෙහි හැඟීම් හෝ භාවයන් ඇති කළ හැකි එකිනෙකට වෙනස් වූ රසවත් වූ නාදමාලාව රාගය කියලා හඳුන්වනවා. සංගීතයේ හදාරන දූපතුන් සංගීතඥයින් මේ පිළිබඳව මට වඩා සුවිශේෂී ඥානයක් ඇති අය. නමුත් මේ රාගය කියන එක සංගීතය අනුව සරලව විග්‍රහ කළා තියෙන්නේ, විග්‍රහ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් සිංහල සංගීතයේ බොහෝ විට පැරණි සංගීතයේදී මේ රාගය බොහොම භාවිතයට ගත් අවස්ථා අපට අපේ ගීත සංගීතය, ගීත සාහිත්‍ය විමසා බලන විට දක්නට ලැබෙනවා. වර්තමානයේ නම් මේවා අමතක කොට මොකද්ද ක්‍රමයකට ගීත සංගීතවත් වෙන ආකාරය තමයි බොහෝ සෙයින් අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් සුභාවිත ගී රස වින්දනයේදී මෙවැනි වූ තොරතුරු කරුණු කාරණාත් අපි සුදුල ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත වරින් වර මේ ආකාරයෙන් තවදුරටත් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් මියුරු ගීතයක් ශ්‍රවණය කරමු. මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

වයසට අනතුලින් අපි ඉඳහිට සංගීතයට කලාවට ඉතාමත් වැදගත් වන චරිත පිළිබඳවත් කතා බස් කරන්න සූදානම් කරගෙන තිබෙනවා. අද දවසේ ශ්‍රීමත් ජෝන් ද සිල්වා සූරීන් පිළිබඳව කෙටි සඳහනක් මේ තුළින් සුභාවිත ගී රසවිඳිමු වැඩසටහන තුළින් ඔබට ඉදිරිපත් කරන්න මම කැමැතියි. ජෝන් ද සිල්වා සූරීන් උපත ලැබුවේ 1857 ජනවාරි මස 13 වනිදා කෝට්ටේදී. මෙතුමා වෘත්තියෙන් ගුරුවරයෙකු හා නීතිඥවරයෙකු ලෙස කටයුතු කළා. සංගීතය හා නාට්‍ය කලාව පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කළ අයෙක්. විශේෂයෙන්ම නූර්ති හා නාඩගම් සම්ප්‍රදායේ ප්‍රමුඛ පුද්ගලයෙකු බවට පත් වුණා. එතුමා කතුවරයෙක්ද වෙනවා. ඔහු රචිත නූර්ති අතර ශ්‍රී වික්‍රම, වෙස්සන්තර, රත්නාවලි කෘතීන් ඉතාමත් වැදගත් තැන ගන්නවා. ජෝන් ද සිල්වා සූරීන් 1922 ජනවාරි 28 වෙනිදා දැයෙන් සමුගත්තා. එතුමාට උපහාර පිණිස කොළඹ කලාගාරය අසල පිහිටුවා තිබෙන ජෝන් ද සිල්වා රඟහල නම් කරනු ලැබුවා. සිදුල ගුවන් මුදලියෙන් ජෝන් ද සිල්වා සූරීන්ට උපහාර වශයෙන් මේ මොහොතෙහි විස්සන්තර නූර්තියේ එතුමා රචනා කළ ප්‍රකට ගීතයක් මෙසේ ප්‍රචාරය කරන්නට අපි අදහස් කළා.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවක්ද
1: ඉන්දිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉන්දිකට පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිරින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා ඉඳිකට පූජා කිරීමේ ආනිසංස වශයෙන්. ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති, නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමනේ කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට හි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම පහේ සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකා

7:30 රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට. සුදිල ගුවන්විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතැන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු.

0: සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.
1: නමෝ තස්

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: നൊപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമീ പമാവ് നൊസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമീ എഹയിൻ പിങ്വത്ത് നൊപ്പമാ ഊവോ നൊമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വരണ
1: රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළ දෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළ දෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණාව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තවුතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකින්නවා මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපය නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්න එවිට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා. සාදු සාදු.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගැම්මක් ලොමුදැහැ ගැනීමක් සැකසංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.